आइबान सुबह संध्या वक्त दया रविवार आइबान सुबह संध्या वक्त दया रविवार असननी अद तपि सूदाना वेनो ओब समग पुरा पय देक कालयक रात्रि 10 30 दक्वा रंदी सिटिन विवर गुवन तरंग समग ओन्न अद अपि बहु कथा अरगन एवित तियन ओबट ओब समग साकच्या करन्न पहुगिया गेवुनु सतिय तुल वेडीपुरम कथा बहट लक्वेच्च कारणे तमई पल्लेगम हेमरतन किएन भिक्षुव दरियक दूषणय किरीम एव नत्तम दरियक अपयोजनय लक किरीम पिलिबद කතාව පසුගිය 22 වෙනිදා මේ සැකකරුව අධිකරණයට අරගෙන ආවා එහිදී අප ලබා නිදහස් වෙලා ගියා අපි ඒ පිළිබඳව සවිස්තරාත්මකව කතා කරමු වැඩසටහන් තුළ ඒ වගේම අනිත් කාරණේ තමයි මේ සතියේ වැඩිපුර කතා බහට ලක්වන 20 වෙනිදා තමයි මේ මේ මේ මේ නඩුව පාස්කු ප්‍රහාරය පිළිබඳව නඩුව කතා බහට ලක්ුණේ ඒකෙදී මතුවෙච්ච සාක්ෂි වලින් මතුවෙච්ච කරුණක් පිළිබඳව කාගේ අවදානිය දිනාගත්තා ඒ තමයි මේ මේ මේ නඩුව පවතින්නේ channel 4 නාලිකාව හරහා විකාශනය වුණු වාර්තා වැඩසටහනක් මූලික කරගෙන තමයි මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ මේ පවතින විමර්ශනය සිද්ධ වෙමින් පවතින්නේ මේකෙදී අසත් මෞලානා නැමැති පිල්ලයන්ගේ ඩ්‍රයිවර් නැත්නම් ඔහුගේ සමීපතමයා කළ ප්‍රකාශයක් පාදක කරගෙන තමයි මේ විමර්ශනය දිගින් දිගටම පවත්වාගෙන යන්නේ එතෙන් ඔහු පසුකාලීනව ප්‍රංශයේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ ප්‍රධාන සාක්ෂිකරුවෙක් වන ඔහුගේ සාක්ෂි ලබා ගන්න පහුගිය දවස්වල ප්‍රංශයට ගිහිල්ලා විමර්ශන කණ්ඩායම් ඔහුගෙන් සාක්ෂි ලබාගෙන තිනවා. ඒ සාක්ෂි වලින් සනාථ වෙච්ච කාරණයක් තියෙනවා. ඒ තමයි පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා සතියකට පස්සේ පිල්ලයන් හමු වෙන්න මහින්ද රාජපක්ෂත්, බැසිල් රාජපක්ෂත්, නාමල් රාජපක්ෂත් මඩකලපුවේ බන්ධනාගාරයට ගියා කියන එක. එතකොට මේ බන්ධනාගාරයට ගිහිල්ලා ඔවුන් කියලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණෙනවා ඒ ආපු ගමම්ම ඔහු සතියක් ඇතුළත නිදහස් කරගන්නවා කියලා. ඒ ආකාරයෙන්ම ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණුණා, පිල්ලයන් නිදහස් වුණා. මේ කතාව අපි දන්න ඉතිහාසයට එක් වෙලා තියෙන කතාව. එතකොට අසාද් මෞලානාගේ මේ කතාව channel 4 නාලිකාවේ විකාශනය වෙද්දී අසාද් මෞලානා කියපු දේවල් සියලු දේශපාලකීන් රාජපක්ෂලා හා සම්බන්ධ සියලු දේශපාලකීන් කිව්වේ ඔවුන්ව අපහසුතාවයට පත් කරන්න අසාද් මෞලානා බොරු කියනවා කියලා. ඉතින් එසේ කියලා ඒ කතාව බැහැර කරලා දැම්මා. නමුත් මෙන්න මේ කට උත්තරේ ලබා දීමෙන් පසුව රාජපක්ෂලා පිල්ලයන් හමු වෙන්න ගියා කියලා කිව්වෙන් පසුව නාමල් රාජපක්ෂ එක්ස් පණිවිඩයක් තියලා මේ කතාව ඔව් කියලා පිළිගන්නවා. එතකොට අසාත් මෞලානාගේ කට උත්තරය ඇත්ත කට උත්තරයක් කියන එක නාමල්ගේ ඒ ප්‍රකාශය හරහා ප්‍රකාශ වෙනවා සහ පිළිගැනීමකට ලක් වෙනවා. ඉතින් මෙන්න මේ කතන්දරය තුළ තියෙනවා බොහෝ දේවල් අපිට කතා කරන්න. අපි මේ වැඩසටහන ඇතුලේ ඒ පිළිබඳවත් කතා කරමු. ඒ අතරතුරේ ඉතාලි දේශපාලනය තුළ සහ ඉතාලිය ඇතුලේ ජීවත් වෙන අපිට ඉදිරියේදී බලපාන නීති නීති පිළිබඳවත් සාකච්ඡා කරන්න අපි සූදානම්. එමනම් රැඳී සිටින්න අපි සමග රාත්‍රී 10:30 දක්වා. ඉතින් ඔබ සියලු දෙනා වෙනුවෙන් මේ මියුරු ගීතය

හරයි, විදේශ සංක්‍රමණිකයන් විදිහට අපි ඉතාලියේ ජීවත් වෙද්දී ඉතින් අපිට අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුවලිය පනවන නීති රීති බලපානවා. ඉතින් ඒවත් එක්ක තමයි කටයුතු කරන්න වෙන්නේ. ඉතින් මේ දවස්වල බොහෝ දේවල් වල යම් වෙනසක් සිදුවෙමින් තියෙන කාරණය. ඉතින් ඒක අපිට නම් ඒක ලොකු තත්ත්වයක් නෙවෙයි. මොකද හේතුව මෙවැනි ආණ්ඩුවකින් මෙවැනි සංක්‍රමණිකයින්ට එරෙහි මතයක් සමාජය තුළ ගොඩනගමින් ඡන්ද සඳහා සංක්‍රමණික විරෝධය භාවිතා කරමින් කටයුතු කරන දේශපාලන පක්ෂයක් බලයේ ඉන්නකොට ඒ දේවල් සිදුවීම අනිවාර්යයි. ඉතින් ඒ නිසාම අපි අවධානය යොමු වෙන්නේ නිරන්තරයෙන්ම මේ එන තත්ත්වයන් එක්ක හැඩගැහෙන විදිය, හරි එන තත්ත්වයන් එක්ක ඒකට පෞද්ගලිකව උත්තර හොයාගන්නේ කොහොමද කියන එකට එහා ගිහිල්ලා මේ තත්ත්වයන් කොහොමද අපි පරාජය කරන්නේ, එක වළක්වන්නේ සහ ඒ අයිතීන් කප්පාදුව වළක්වාගෙන අයිතීන් රැකගන්නේ කොහොමද කියන කාරණේ. ඉතින් ඒ සඳහා අපිට වෙන විකල්ප නැහැ. ඒ සඳහා තියෙන එකම විකල්පය තමයි ජනතාව විදියට ඒ සඳහා එකරාශි වීම, හඬ නැගීම, විරෝධතාවය, උද්ඝෝෂණය කියන කාරණා. ඉතින් ඒ වගේ මේ ක්‍රියාමාර්ග හරහා තමයි ආණ්ඩුවගෙන එන මේ මර්ධන නැත්නම් ඓතිහාසිකම උදුරා ගැනීම නීති රීති පරාජය කරන්න පුළුවන්. හැබැයි ගැටලුව තියෙන්නේ දැන් ඒ ගේන නීති රීති වලින් එක එල්ලේම අපිට පේන්න තිබුණත් මේ අපි දැන් භුක්ති විඳින්න තියෙන මෙන්න මේ ඓතිහාසිකම හෙට ඉඳන් අපිට අහෝසි වෙන්නයි යන්නේ. හෙට ඉඳන් ඒක අපින් උදුර ගන්න මේ අලුත් නීතියක් ගේනවා. එතකොට ඒ ඓතිහ භුක්ති විඳින කෙනා දැනට යාට දැනෙන්න ඕනේ කොට හෙට ඉඳන් ඒ ඓතිහ නැති වෙනවා. ඉතින් බොහෝ විට හෙටින් පස්සේ එන කෙනාට ඒ අයිතිය නැති වෙන ආකාරයට දැන් සංක්‍රමණික නීති වෙනස් කරන්න යනවා. ඒක විතරක් නෙමෙයි, කියන්නේ මට නැහැ හෙටෙන් පස්සේ එන කෙනාට තමයි කියන අදහස ඇතුලේ බොහෝ විට අපි අය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ නිසා අර මා අපි සනාන් කරපු මේවා පරාජය කරන්න නම්, මේවා වළක්වන්න නම්, මේවා තේරහිව අපි උද්ඝෝෂණ කළ යුතුයි, විරෝධතා දැක්විය යුතුයි, අපි හඬ නැගිය යුතුයි කියන කාරණයේදී අපි ඒකට අපේ දායකත්වය දක්වන්න ඕනේ. ඒක කොහොමද කරන්නේ? එතකොට අන්න එතනදී ආපහු ඔන්න ඔය කියන කාරණේදී අයිය ඒක දැන් අපිට නෑනේ. අපි ගොඩ එතකොට හෙට ඉඳන් එන එකට තමයි මේ පරිපූර්ණ කරන්න වෙන්නේ. ඉතින් ඒක හෙට බලමු. හරි, ඒ නිසා ඒ වගේ තැනකට ඇවිල්ලා මේ බොහෝ අය අර ඒකරාශී වීම, හඳ නැගීම, විරෝධය කියන එකට එකතු නොවී මගහැරන ස්වරූපයේ තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසාම තමයි මේ වගේ ආණ්ඩුව වලට අද වෙනකොට පුළුවන් වෙලා තියෙන්නේ මෙතරම් මර්ධනීය ආකාරයට කටයුතු කරන්න. අපි ඔය කතා කරේ එන්න નિયમિત සංක්‍රමක නීතිවල විශේෂයෙන්ම අලුතෙන් ඩොකියුමන්ට් එකක් නැතුව වීසා එකක් වළංගු වීසාවකින් තොරව එන කෙනාට මින් පස්සේ සිදුවිය හැකි දේ. උදාහරණයකට කිව්වොත් දැන් අපි ආවොත් කෙනෙක් වීසා නැතුව එයාට අවස්ථාව තියෙනවා ඒ ඔහු ඉන්න පළාතේ කොස්තරයකට ගිහිල්ලා මේ දේශපාලන රැකවරණ ඉල්ලන්න. එතකොට ඒ දේශපාලන රැකවරණ ඉල්ලන්න මුලින් දිනයක් දෙනවා කොස්තරයකට ඇවිල්ලා පෙනී හිටින්න. එතනදී ඉංග්‍රීසි ලකුණු අරගෙන ඒවා යම් විදියකට පරීක්ෂණය ලක් කරන්න කාලයක් ගන්නවා. එතකන් ඔහුට
පොඩි කොලයක් නැත්තම් ඊළඟ එපොයින්ට්මන්ට් එක අහවල් දවසක එන්න කියලා දෙනවා. එතකොට අර ඇංගිලි සලකුණු පරීක්ෂාවෙන් පස්සේ ඒ මාකර ක්‍රිමිනල් කේස් එකක් මාකර අපරාධයක සම්බන්ධ වීමක් හෝ එහෙම නැත්තම් මේට පෙර කොයි හරි සෙන්ජන් රටක ඉඳලා තියෙනවද හෝ ඒ වගේ කාරණා පරීක්ෂා කරගත්තෙන් පස්සේ ඒ ඊළඟ දිනේදී ඔහුට මේ සුදු කොලයක් දෙනවා නේද? ඒක අවසර පත්‍රයක් වෙනවා තාවකාලික. ඊළඟට ඒ සුදු කොලේ දවස් 60ක් ගත වුණාන් පස්සේ ඔහුට රැකියාවක් කරන්න අවස්ථාව හම්බෙනවා. එතකොට ඒ රැකියාව කරන ගමන් ඔහුට 6 මාසික තාවකාලික සෝජෝර්නක් ලැබෙන. එතකොට කොහොමත්තර සෝජෝර්න ලැබුණා නැත ලැබෙන්න කලින් දවස් 60 පැන්නාම අර සුදු කොලෙන් පස්සේ ඔහුට රැකියාවක් කරන්න කියන්නේ සාමාන්‍ය නීත්‍යානුකූලව ඉතාලියේ ඉන්න කෙනෙකුට අවශ්‍ය කරන නේද සෞඛ්‍ය පහසුකම් ලබා ගන්න ඒ වගේ සියල්ල නැතත් සැලකිතු මට්ටමක අයිතිවාසිකමක් ලැබෙනවා. තමන්ට දේශපාලන රැකවරණ ලැබෙනවද නැද්ද කියන එක තීරණය අනාගතයට තිබුණත් ඒ දක්වා ඔහුට ජීවත් වෙන්න සහ පදනමක් ගොඩනගා ගන්න අවශ්‍ය කරන තත්ත්වයක් දැන්ට තියෙනවා. ඒතර ඊළඟට වෙන්නේ කොමිෂන් එකකට කැඳවුවෙන් පස්සේ ඒ කොමිෂන් එක සෑයමකට පත් වෙන්නේ නැත්නම් තමන්ට ඇයි තමන්ගේ රටේ ජීවිත තර්ජන තියෙන්නේ ආරක්ෂාව නැත්තේ කියලා ඔප්පු කරන්න ඔවුන් ඒකට ඔවුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කරනවා. දේශපාලන රැකවරණ දෙනවද නැද්ද කියන එක. ඒ වගේම අවස්ථාව තියෙනවා දේශපාලන රැකවරණ නොවේ නම් නමුත් ඒ කතාව විසින් ඔප්පු කරන්න බැරි නිසා දේශපාලන රැකවරණ නොදීම කියන කාරණයයි ඇත්තට මේ පුද්ගලයා පිටුහා කරොතින් ඔහුට ජීවිතවදනමක් තියෙනවා නම් ඒ අවදානමටවත් කියන්න බාරගන්නේ කොහොමද කියන කාරණා සැලකිලිද ගත්තෙන් පස්සේ දැන් මෙතෙක් අනුගමනය කරපු කාරණේ තමයි රූපසංගමේ එකඟතාවය මත ප්‍රතිසියන ඉන්ටර්නැෂනල් කියලා කියන්නේ ජාත්‍යන්තර ආරක්ෂාව කියන එක යටතේ සජනක් නිකුත් කරන එක. එතකොට කොමිෂන් එකකින් අර දේශපාලන රැකවරණ කියන කැටගරි එක යටතේ සුසුකන් නොලබෙන්නේ නම් ඔවුන් යම් විදිහකට සල්කා බලනවා. ඉතුරු එක එහෙම නැත්තම් තමන්ට පුළුවන් ඒ තමන් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඇපිල් එකක් ඉදිරිපත් කරන්න. ඊට පස්සේ උසාවියට ගිහිල්ලා උසාවියේදී කරුණු ඉදිරිපත් කරන්න මට තියෙන ප්‍රශ්නේ. එතකොට උසාවිය එතනදී සැලකිලිට ගන්න අර දේශපාලන රැකවරණ සඳහා ඉදිරිපත් කරන කාරණා නෙවෙයි, ඔහු ඉතාලියේ රැඳී සිටීමට අවශ්‍ය කරන සුසුකම් හෝ ඒකට සුසු පුද්ගලයෙක්ද කියන එක. එතකොට ඔවුන් සලකා බලන්නේ රැකියාවක් කරනවද, රැකියා කොන්ත්‍රාත්තයක් තියෙනවද, අභිතසියන එකක් තියෙනවද, රෙසිඩන්ට් එකක් නැත්නම් තමන් නවාතැනක් තියෙනවද, ඊළඟට ඉතාලි සමාජයත් එක්ක සම්බන්ධ වෙන්න උත්සාහයක් දරනවද, ඒ සඳහා ප්‍රවේශ මාර්ගය තමයි භාෂාව. එතකොට භාෂාව ඉගෙන ගන්න උනන්දුවක් දක්වනවාද, එතකොට ඉස්කෝලෙකට යනවාද, ඒක ලියාපදිංචියක් වෙලා තියෙනවද, ඊළඟට මේ සොසයිටියත් එක්ක එකතු වෙලා මොනහරි සමාජ ක්‍රියාකාරකම් පොදු ක්‍රියාකාරකම් වලට දායක වෙනවාද. එතකොට මොකද ඕනම සමාජයක ජීවත් වෙන ඕනම මිනිසෙක් නේද ඒ සමාජයට තමන්ගේ යමක් දායක දායාද කරන එක තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. අපේ සමාජයක් බලාපොරොත්තු වෙන මොකද එතකොට තමයි සමාජයක් ඉස්සරහට යන්නේ. ඉතින් අපි බොහෝ අය ඉන්නේ මේ සමාජයෙන් දේවල් අරගන්න මිසක් සමාජයට යමක් දෙන්න සූදානම් නැති මේ වර්ගයේ මිනිස්සු විදියටනේ. කොහොමනම් ඔන්න ඔය කාරණය මෙතෙක් ලැබිච්ච යම් අයිතිය නැත්තම් වරප්‍රසාදේ ඒ තත්ත්වය දැන් අහිමි වෙන්න තමයි නියමිතව තියෙන්නේ. එතකොට ඒ කොහොමද
මෙතනින් පස්සේ ඔවුන් දැනට කියන විදියට ජුනි 12 සිට එය ඇප්ලයි කරන්න නැත්නම් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා කියන කාරණය. නමුත් තාමහරේට මේවා ගැන හොඳටම කියේ නැහැ. මොකද මේව සම්බන්ධයෙන් තියෙන්නේ විවාදාත්මක තැන්වල ආණ්ඩුව වුමනාව එක ඒ විදිහට ක්‍රියාත්මක කිරීම. නමුත් ඒක එහෙම ක්‍රියාත්මක කරන්න ඉඩ දීලා අපි ඔහේ බකන්නිලන් ඉමුද, එහෙම නැත්නම් ඒකට වෙනස් විදියකට යම් විදියක වැඩ කරන ජනතාව සංක්‍රමණය කියන සංවිධානය වෙලා ඒක පරාජය කරන්න තත්ත්වයක් තියෙනවද ඔන්න ඔය කියන කාරණා එක තමයි තියෙන්නේ වෙන්නේ. ඒ නිසාම කොමුණත් ඒක ආණ්ඩුව ක්‍රියාත්මක කරන්න ආරම්භ කරොත් සමත් වුණොත් මොකද්ද වෙන්නේ? ඉතින් ඔවුන්ගේ යෝජනා තුළ තියෙන්නේ එහෙම ඇවිල්ලා අර වෙස්පාන්ඩ් රැක්වර්ණ ඉල්ලන කෙනෙක්ට දැන් තියෙන ප්‍රොසීඩියර් එකේ පේමන්ට් එක දීලා හරියා මේ පේමන්ට් එකට එන්න කියන එක වෙනුවට ඒ අය රැඳවුම් මධ්‍යස්ථානයකට රැගෙන යන එක තමයි ඔවුන් යෝජනා කරලා තියෙන්නේ. එතකොට ඔවුන්ගේ රැඳවුම් භාරයට ගන්නවා. රැඳවුම් භාරයට අරගෙන එතන තමයි ජීවත් වෙන්න වෙන්නේ. එතකොට අපි දන්නවා මෙහි තියෙන රැඳවුම් මධ්‍යස්ථාන වල තත්ත්වය, වල සෞඛ්‍ය තත්ත්වය අතිශය පිරිහිලා, කන්න බොන්න දෙන්න සමානලාට ස්කදුතු වෙච්ච නැත්නම් ස්කදුතු වෙන ආසන්නයේ තියෙන ඒවා. එතකොට ඉන්න තියෙන්නේ කියන්නේ 100ක් ඉන්න තියෙන තැන 500ක් දාලා තියෙන්නේ. ඒ වගේ අති දුෂ්කර රැඳවුම් මධ්‍යස්ථාන තමයි ඉතාලියේ. අමානුෂීය ලෙස තමයි පවත්වගෙන යන්නේ කතෝලික රටේ. බොහෝ අය හිස්මුදුනේ ආඩම්බරයෙන් කියන රටේ සැලකිල්ල තියෙන්නේ ඒ විදිහට මිනිස්සුන් විදිහට. එතකොට එන්නේ ඒකට තමයි දැන් ගාල් කරන්න හදන්නේ. එතකොට ගාල් කරලා ඉතා ඉක්මනින් ඔහු සම්බන්ධයෙන් ඒ පරීක්ෂණ කොමිෂන් ක්‍රියාවලිය අවසන් කරලා මොහුට දේශපාලන රැකවරණ දෙනවද නැද්ද? දෙනවා නම් ඔහුට එතකොට සර්ජනක් ලබා දීලා ඔහු මධ්‍යස්ථානයෙන් නිදහස් කරන එක, එහෙම නැත්නම් පිටවාල් කරන එක. ඉතින් ඕක අපි ඔය විදිහට ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා සතුටු වෙමුද, බලන් ඉඳමුද? එහෙම නැත්නම් අපි ඊට එරෙහිව හඬ නගමුද කියන කාරණේ තමයි අපි මතු කරන ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා දැන් අර වෙන වෙන දේවල් වලට බොහොම උනන්දුවෙන් උද්‍යෝගයෙන් හඹාගෙන යන පිරිස් මේ වගේ තමන්ගේ අයිතීන් තමන්ගේ අස්පනා පිට දැම්මේ තමන්ගේ අයිතීන් උදුරා ගන්න හදන්න කියන එක පෙනිපෙනි ගුල්ලසට රින්ගගෙන හරි මේ ආතල්ක විතරක් ගනිමින් ඉන්න තත්යක් තියෙනවා. ඒක කොච්චරද කියනවා නම් ඔබ දැන් බලන්න මේ වෙනකොට පෙර්මිසෝ සෝජෝර්නවක් අලුත් කරන්න දීලා තමන්ගේ අතට ඒක ගන්න අඩුම අවුරුදු එකමාරක් දෙකක් බලන් ඉන්න වෙලා තියෙනවනේ. මේක අසීමිත කියන අතිශය අසාධාරණ තත්ත්වයක්. එතකොට හැබැයි ඒ වෙනුවට නේද අපි දැන් අවස්ථා ගන්නවකදීම ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙමින්, ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින්, ඒ සම්බන්ධයෙන් ඒ ආයතන වලට ගිහිල්ලා විරෝධය පළ කරමින් සාකච්ඡා කරමින් යම් යම් දේවල් කරත් හරි අපි උද්ඝෝෂණයකට මිනිසුන්ට කැඳවීමක් කරොත් අඬ ගැහුවොත් හරි හැබැයි ඒ අය මොකද වෙන්නේ? ලොකෝ විට හරි එක්කෙනෙක් දෙන්නෙක් සම්බන්ධ වෙයි ලාංකිකයෝ අතර ගත්තොත් එහෙම අනිත්‍යවුම් ගුරුලෝට වෙලා රිංගගෙන ඉඳගෙන තමන්ගේ ආතල්ලක ගන්නවා. සහ ඒ ගන්න ගමන් අපිවත් විවේචනය කරනවා මුන්ට පිස්සු මොකද පාරේ කෑ ගහනවා ඇවිදිනවා කියන කාරණේ. හැබැයි එහෙම කෑ ගහලා ඇවිදලා විරෝධතා දක්වලා තමයි අපි යම් දේවල් දිනාගෙන තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ දේවල් දිනා ගන්න මහන්සි වෙන ඒ වෙනුවෙන් කැප වෙන ඒ වෙනුවෙන් අවදානම් දරන එකට විතරක් නෙමෙයි ඒකෙන් ලැබෙන වාසිය ජයග්‍රහණය සියලු දෙනා භුක්ති විඳිනවා. එතකොට අර අර පාරේ කොටසක් කෑ ගහනකොට ගෙවල් වලට වෙලා ආතල් එකේ හිටපෙවුන්ටත්
ඒ අතිවාසිකම භුක්ති විඳින්න ලැබෙන එක. ඉතින් ඔතන තමයි ගැටලුව තියෙන්නේ. ඒ නිසාම තමයි බොහෝ අපේ මිනිස්සු නෑ අපි නොගියට කමන්නෑ, දැන් කොහොමත් මේ සම්බන්ධයෙන් ඔය වැඩක් යනවානේ, විරෝධයක් යනවානේ, අර කොල්ලෝ එකට සම්බන්ධ වෙලා ඉන්නවානේ, ඒ වැඩි කොහමරි ඒ ගොඩ ගියොත් මොකද අපි ගියා කියලා ඕක මහ ලොකු කබ්බක් වෙන එකක් නෑ. හරි, ඒ නිසා මොකක් හරි හේතු කාරණා තමන්ගේ මේ අර වංචාසාගත හැසිරීම තමන් විසින්ම සාධාරණීකරණය කරගන්න ආකාරයේ මොනා හරි කතන්දරයක් හදාගෙන ඒක එනවා. ඒ නිසා මම කියන්න උත්සාහ කරේ තමන්ගේ අයිතිවාසිකම් මේ මොහොතේ මේ උදුරා ගනිමින් තිබෙන තත්ත්වය හමුවේ පවා නිද්‍රාශීලිව නිවටව ඉන්න පිරිසක් විදියට තමයි අපිට පේන්නේ. මොකද දැන් අපි සාකච්ඡා තත්ත්වයන් වල තියෙනවා මේ තත්ත්වයත් එක්ක ඉස්සරහට මොකද කරන්න කියන එක. දැන් කුස්තරයකට අදාළව ගත්තොත් එහෙම පෞගී ටිකේ සාකච්ඡා කරලා ප්‍රපත්තුර ගිහිල්ලා ඒවත් එක්ක සාකච්ඡා කරලා ගැටුම් හදාගෙන කොහොම හරි මේ වෙනකොට කුස්තර ආයතනයේ තියෙන ප්‍රශ්නේ තමයි අදාළ සේවක ප්‍රමාණය නැති එක. ඉතින් වරින් වර යම් යම් කණ්ඩායම් වෙනවා, ඒවට වෙන් කරන මුදල් අවසන් වුණාන් පස්සේ ඔවුන් අපෝ යනවා ප්‍රපත්තුරකටත් වෙන්නේ ඒක. සමානලාට මොකක් හරි අලුත් නීතියක් ක්‍රියාත්මක කරද්දී ඒ අවස්ථාවට යම් සේවක පිරිසක් අරගන්නවා. ඊට පස්සේ ඒ ප්‍රොජෙක්ට් එක ඉවරනාන් පස්සේ ඒ මුදල් ඉවරනාන් පස්සේ ඔවුන් ඉවත් වෙනවා. ඉතින් දැන් ඔන්න අලුතෙන් එහෙම කතා කරලා මේ ප්‍රශ්නේ ගෙනල්ලා මේ සජෝර්ණේ ප්‍රශ්නේ දැන් නහයට උඩින් ගිහින් තියෙන්නේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේක කසිනෝ එකක් කරනවා. මේ විරෝධතා උද්ඝෝෂණ අපි මේ ආරම්භ කරනවා මේකට උත්තරයක් දුන්නේ නැත්නම් කියන තත්ත්වයක් එක්ක දැන් ඔන්න ප්‍රපත්තුරකින් යම් ප්‍රමාණයකට ඒකනතාවය දක්වලා කුස්තර ආයතනය සඳහා යම් සේවක පිරිසක් යොදවලා තියෙනවා. ඉතින් මේ ඒකත් එක්ක දැන් අර කටයුතු ඉක්මන් වෙන තත්ත්වය නැවත ගොඩනැගිලා තියෙනවා, ගොඩනැගෙමින් තියෙනවා. මොකද ඔවුන් කාලය තුල තමයි ඉන්නේ. ඒ නිසා අර ඇඟිසල් කුණ දීලත් මාස 6-7 බලාගෙන හිටපු තත්ත්වය දැන් ඉස්සරහට යම් ප්‍රමාණයකට අඩු කරගන්න පුළුවන් වෙයි. හැබැයි ඒක මේ දැනට තියෙන තත්ත්වයට අදාළ මේ විසඳුමක් ඇරෙන්න දීර්ඝකාලීන විසඳුමක් වෙන්නේ නැහැ. මොකද ඔය මේ සේවක ප්‍රමාණයට වෙන් කරපු ඒ ප්‍රොජෙක්ට් එකේ සල්ලි වුණාන් පස්සේ ඔන්න ආයේ ඔය ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවා. කොහොම වුණත් දැන් එළඹෙමින් එන මේ අලුත් නීති සංශෝධන හමුවේ අපි මොකද කරන්න කියන සාකච්ඡාව තියෙනවා. ඉතින් අපි මේ කියවන්න උත්සාහ කරන්නේ ඔබත් අඩුගානේ ඔබ උනන්දු වෙන්නේ අර උත්සවයට යන්න, මේ පාටියට යන්න, මේ සංදර්ශනයට යන්න නේද? ඒ වගේම මේ සමාජයේ අපි හැමෝම මේ සංක්‍රමික

ඒක ඇත්තරම ලැජ්ජයි අපිට. මොකද අපි මේ යම් නියෝජිත කාර්යයක් කරනවානේ කියන්නේ කොමියුනිටි නියෝජිත විදියට අපි සංවිධානවල වැඩ කරලා දැන්ටත් වැඩ කරමින්. එතකොට යම් විදියකට අපි සම්බන්ධ කරගන්නේ නේද, අපි ඒවට සහභාගී වෙන්නේ මේ පුද්ගලයෝ විදියට නෙවෙයි මේ කොමියුනිටි එක නියෝජිතයෝ විදියට. එතකොට ඒ සංවිධාන සමහරලාට අපෙන් අහපුවම රයිට් අපිට අර වගේ උද්ඝෝෂණයක් තියෙනවා, මේ වගේ විරෝධතාවයක් තියෙනවා, මේ මේ අයිතිවාසිකම් මේ ආරක්ෂා කරගන්න මේ වගේ ක්‍රියාමාර්ගයක් ගන්න තියෙනවා, කොහොමද ඔකලයන් කොමියුනිටි එකේ කී දෙනෙක් සම්බන්ධ කරන්න පුළුවන්ද? මොකද අපිට මේක මේකට යම් බරක් දෙන්න නම් මේකට අනිවාර්යයෙන්ම අපි වැඩිපුර සෙනග ටිකක් ගෙනල්ලා මේ කාරණේ දැනෙන්න ඒ ආයතනවලට දැනෙන්න අපි මේ ක්‍රියාව කළ යුතුයි. ඉතින් ඒකට අපිට තියෙන්නේ අනිවාර්යෙන්ම සහභාගීත්වය පිරිස වැඩි කිරීම ඇතුළේ තමයි අපිට පෙන්වන්න පුළුවන් අපිට පුළුවන් මේ සමාජය සංවිධානය කරන්න, මේ සමාජය කැඳවන්න මෙන්න උඹලගේ මේ අයිති සසාධාරණකම් වලට එරෙහිව කියන කාරණේ නාන්නේ. එතනදී අපිට සිද්ධ වෙනවා අපේ මූණවල් හංග ගන්න. මොකද ඒ තරමටම අපේ සොසයිටි එක ඉතාමත් අවස්ථාවාදී අන්තයට වැටලා තියෙන නිසා. උදාහරණයකට ගත්තොත් එහෙම ගිය සතියේට පිට සතිය වෙනකොට ඔබ දන්නවා මාලි වල තරුණේ තමම උදේ වැඩට යනකොට ලාබාල කොළු පිරිසක් කළු කෙනෙක් නිසා ඔහුව ඔහුට හිරියර කරන්න ගන්නවා. එතකොට ඒකෙන් ඔහු ඒ හිරියර වලින් බේරෙන්න ඔහු ළඟ තිබිච්ච බාර් එකකට යනවා. එතකොට බාර් එකට ගියන් පස්සේ බාර් එකේ අයිතිකාරයා මෙයාව එළියට දානවා. හරිනම් කෙනෙක්ට අනතුරක් කරන්න එනකොට කෙනෙක්ට ඒ විදිහේ ආරක්ෂාවක් නැති තැනකදී වැඩිහිටියෙක් විදිහට ඒ සිටුවේෂන් එකේදී සාමාන්‍ය පොඩි උන් ටිකක් තමයි මේ මේ මේ මෙයාට මේ පහර දීම් සිදු කරමින් තිබුණේ. එතකොට එතනදී ආයුධ අනම්මනම් මුකුත් නොතිවිච්ච තත්ත්වයක් යටතේ වැඩිහිටියෙක් සහායකාරී ජාතිකයෙක් විදිහට ඔහුට තිබුණා. අර ඔහුව ආරක්ෂා කරන ඒ වෙනුවෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්න පොලිසිය දැනුවත් කරන්න හෝ මොකක් හරි එකක්. හැබැයි ඒ වෙනුවට ඔහු කරේ ක්ෂණිකවම අර පුද්ගලයාව අර තරුණයාව එළියට ඇදලා දාපිට. ඒකද හේතුව එතනදී ඔහු සමහරට කළු ජාතිකයෙක් වීම, විදේශිකයෙක් වීම. එතකොට ඒ හරහා මොකද වෙන්නේ? නැවත වතාවක් ඔහුට පහර දීම් කරලා අවසානයේදී ඔහු මිය යනවා. එතකොට මේ මේ සිද්ධියත් එක්ක මොකක්ද මේ වෙන්නේ? මේ තමයි මේ ආණ්ඩුව විසින් මේ වෙනකොට මේ සමාජය තුළ වපුරමින් තිබෙන මේ සංක්‍රමණික විරෝධය. ජාතිවාදයෙන් පාවිච්චි කරනවා නේද මේ දුර්වලයා. කියන්නේ අද මේ ඔවුන්ට මේ ආණ්ඩු කරගැනීමේ නොහැකියාවේ වන්දියවන් වෙලා තියෙන්නේ මේ සමාජයේ දුර්වලයින්ට. ඒ දුර්වලයින් අතරේ ඉන්න ප්‍රධානම කොටසක් තමයි සංක්‍රමණිකින්, විදේශීය ජාතිකින්. එතකොට ඔවුන් නිසා තමයි මේ අපිට කෙලවිලා තියෙන්නේ කියන අදහස තමයි ඉතාලි එවුන්ගේ ඔළුවට දාන්න හදන්නේ. එතකොට ඒ අදහස පිළිගන්න මෝඩ ඉතාලි පුරවැසියන් ගී ඡන්ද වලින් තමයි මුන් බලයට පත් වෙන්නේ සහ ඉදිරියේදී ඡන්ද සඳහා තමයි දැන් මේ කැම්පේන් එක ආරම්භ කරලා තියෙන්නේ. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ සමාජය නේද අර විදේශීය සංක්‍රමණිකයා කරෙහි විරෝධාකල්පයක් ගොඩනගාගන්නේ. ඊළඟට එන සිද්ධියක්, මාක්ක සිදුවෙන සිද්ධියක් ඒක විදේශිකයින් අතින් සිදුනොත් එහෙම ඒකට එකතු කරලා නේද මාධ්‍යත් ඒ වගේ වැඩ කරන මාධ්‍යත් තියෙනවා. ඉතින් ඒවාට එකතු කරලා ඒවල වාසකම නම අර එකයි මේකයි සියල්ල දාලා ඔහුගේ පැටගිරිය සම්පූර්ණයෙන් දාලා ඒ ප්‍රවෘත්තිය නේද ඒ අදාළ පුද්ගලයා, ඒ අදාළ පුද්ගලයා කළුද සුදුද ඔහු විදේශිකයෙක්ද ඉතාලියෙක්ද කියන අදාළ නැහැ. අපරාධකරුවෙක් නම් අපරාධකරුවෙක්, හොරෙක් නම් හොරෙක්. හැබැයි ඒ හොරා ඉතාලි වුණාම එක විදියක්. මේ හොරා

විදේශිකයෙක් වුණාම තව විදියක් වෙන්න බෑනේ. මේ නීතියක් තියෙනවා, පොලිසියක් ඉන්නවා, ඒක ඒ විදියට ක්‍රියාත්මක කරන්න ඕන. නමුත් මේ වෙද්දි වෙන්නේ යම් හොරකමක් වුණොත් එහෙම ඉතාලියේ කෙනෙක් අතින් ඒක හොරකමක්. එතකොට ඒ ඉතාලි ජාතිකය ඒ අහවල් පුද්ගලයා හොරා. හැබැයි විදේශිකයෙක් අතින් වුණොත් එහෙම ඒ පුද්ගලයාට අමතරව මේ සංක්‍රමණිකයා හුරු බවට පත් කරන තත්ත්වයක් තමයි ආකාරයක් ගොඩනගෙන ආකාරයට තමයි කටයුතු වෙන්නේ. ඔන්න ඔතන තමයි අපි කියන්නේ මේ විදියට මේ සංක්‍රමණ විරෝධය ගොඩනැගිලා තියෙන සහ ඒකින් පීඩා විඳින්න අපිට සිද්ධ වෙලා තියෙන්නේ. එන්න ඒ නිසා අපි ඒකට එරෙහිව ගිය සතියේ මේ අඟහරුවාද උද්ඝෝෂණයක් හැදුවා. එතන ඒ උද්ඝෝෂණයේදී සුළු පිරිසක් තමයි ඒකනේ හදිසි උද්ඝෝෂණයක් විරෝධතාවයක් කියන්නේ. ඉතින් ලාංකිකින් අතරින් සාමාන්‍ය කෙනෙක්ව අපි දැක්කනේ. අපි සංවිධාන වල නියෝජනය වෙන සහෝදර සහෝදරියන් 10ක් විතර අපිට පුළුවන් වුණා ඒකට සම්බන්ධ වෙන්න. හැබැයි වෙන කෙනෙක් එක්කවත් මේක සරල භාෂාවෙන් කියනවා නම් අපිට දකින්න හම්බුනේ නැහැ. සමහරව රස්තියාදු ගහ ඉන්න වෙලා වෙන්න පුළුවන්. හැබැයි මේ උන්ට දැනෙන්නේ ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට ඒ නිසා හෙට දවසේ තව කාට හරි වුණොත් ඒක පුද්ගලික ගන්න එකක් තියෙන්නේ. ඊළඟට සෝජෝර්ණ කාරණේට ආපුවම නේද, දැන් අනේ අයියේ මේ ඇඟිලි සලකුණු දීලා මෙච්චර මාස ගාණක් වෙනවා ලංකාවට යන්න ඕනේ, කොලේ අරන් දෙන්න බැරිද, අරේ කරන්න බැරිද, ෆැමිලියාරය බාර දීලා තියෙනවා මෙහෙමයි. කියන්නේ ඒ විදියට අර පෞද්ගලිකව උත්තර හොයා ගන්න පෙළඹෙනවා මිසක් මේකට පොදුවේ උත්තරයක් හොයන්න තමන් දායක වෙන්න ඕන කියන කාරණයට කිසිම හැඟීමක් අනුකූලතාවයක් නැති. ඒ නිසා ඉදිරියට දැන් මේ සංක්‍රමණිකයින්ට සැලකිය යුතු ප්‍රමාණයක නැවත ප්‍රහාරයක් එල්ල වෙන්න නියමිතයි, නැවත අයිතිවාසිකම් කප්පාදුවක් එන්න නියමිතයි. ඉතින් ඒ සඳහා ඒක ඔහේ බකන් නිලාගෙන බාර ගන්නවද, එහෙම නැත්නම් ඒව පරාජය කිරීම සඳහා අපි පෙළ ගැහෙනවද කියන කාරණය තමයි මේ මතු කරන්නේ. ඒ සඳහා හිතා බලන්න. ඉතින් ඒ නිසාම බොහෝ විට අපේ යුතුකම අපේ වගකීම අපි කොහොමත් ඉටු කරනවා. ඒක තව කෙනෙක්ගේ මොකක් හරි උදව්වක් හරි සහයෝගය හරි ඒක බලාපොරොත්තුෙන් අපි කටයුතු කරන පිරිසක් නොවුනත්, හැබැයි අනිත් පැත්තෙන් ඒ විවේචනය ඒ සම්බන්ධයෙන් ලැජ්ජා විය යුතු තත්වයකට අවස්ථාවාදී විදියට අපේ සොසයිටි එක පත් වෙලා තියෙනවා කියන කාරණය අවධානය කරලා තියෙන්න අවශ්‍යයි.

0: අපි දැක්ක අපේ අටමස්ථානාධිපති හාමුදුරු අපිට ආරංචි විදිහකට ගණිකාවකගේ ප්‍රකාශයක් මත අත්අඩංගුවට අරගෙන අද රඳවගෙන ඉන්නවා.
1: මේට දින කීපයකට ඉහතදී මේ උක්ත ප්‍රකාශය සිද්ධ කරන්නේ සර්වජනය දිලිප් ජයවිරගේ පක්ෂයේ නියෝජනය කරන දිලුම් අමුණුගම විසින්. දිලුම් අමුණුගම මේ ගණිකාවකගේ ප්‍රකාශයක් නිසා පල්ලේගම හේමරතනව අත්අඩංගුවට ගත්තා කියලයි කියන්නේ. මේ දිලුම් අමුණුගමම එදාට පහුවෙනිදා නැවත මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා. උමහාධ්‍ය වෙත පැමිණිලා තමන්ගේ අදහස ප්‍රකාශ කරනවා. එදා මම ඊයේ මම ඒ විදිහට කිව්වේ මේ මාධ්‍යවේදියෙක් අහපු පැනයකට පිළිතුරක් හැටියට. හැබැයි ඒ දුන්නු පිළිතුරත් මම දන්න එකක් නෙමෙයි, වෙන කෙනෙක් මට කියපු එකක් කියලා. ඒ වන විටත් මේ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජය තුළ විරෝධයක් මතුවලා තිබුණා. මෙන්න මේ විරෝධය සමනය කර ගැනීම සඳහා තමයි දිලුම් අමුණුගම ඔය දෙවන මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ. මොකක්ද මේ කාරණය? පල්ලේගම හේමරතන හාමුදුරුවෝ, එහෙම නැත්නම් අටමස්ථාන හිමි, මේ භික්ෂුන් වහන්සේ පිළිබඳව අපි මේ තුන්වෙනි සතිය කතා කරන්නේ. මොකද මේ කතාව එළියට ඇවිල්ලා දැන් මාසයක් පමණ වෙනවා. ඔහු අතින් බාලවයස්කාර දැරිවියක් අපයෝජනයට ලක් වෙලා තියෙනවා. ඒ පිළිබඳව දැනගන්න ලැබෙන්නේ මේ දැරිවි අපයෝජනයට ලක් වෙලා වසර කීපයකට පසුව. ඒ කියන්නේ මේ භික්ෂුව මේ දැරිවිව අපයෝජනයට ලක් කරලා තියෙන වසර ඇයට වයස අවුරුදු 11 පමණ. දැන් ඇයට වයස අවුරුදු 14 පමණ වෙනවා. එතකොට වසර 3කට ආසන්න කාලයක් තිස්සේ මේ සිදුවීම සිද්ධ වෙලා තියෙනවා වගේම සාක්ෂි වලින් උසාවියේ හැමුවේ සහ ඇගේ දැරියගේ කට උත්තරවල තියෙන සාක්ෂි වලින් හෙළිදරව් වෙලා තියෙනවා. අවස්ථා ගණනාවකදීම මේ භික්ෂුව මේ අටමස්ථානාධිපති කියලා වැළලෙන්න හදන වටේම වුන් ඉඳගෙන මේ ආරක්ෂා කරගන්න ඕන කියලා කියන මේ භික්ෂුව මේ දැරිවිව අවස්ථා කීපයකදීම අපයෝජනයට ලක් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ කතාව ඉස්සරහට යද්දී තවත් ව්‍යාපාරිකයෙක් මේ දැරිවිව මුදලට අපයෝජනය කරලා තියෙනවා. ඊට පසුව මේ සිදුවීම මේ විදිහට කරලියට එන්නේ පසුගිය අප්‍රේල් මාසයේ මේ දැරිවි අතුරුදහන් වෙනවා. ඇගේ මව විසින් පොලිසියට දැනුම් දෙනවා තමන්ගේ දුව හොයාගන්න නැහැ කියලා. එතකොට විමර්ශන කරමින් යද්දී ඇයව හමු වෙනවා තානායමක ඉඳලා වයස අවුරුදු 34ක පිරිමියෙක් එක්ක. මේ දැරිවිට වයස අවුරුදු 14යි, පිරිමියට වයස අවුරුදු 34යි. අවුරුදු 20ක පරතරයක් තියෙනවා. වගේම මේ දැරිවි බාල වයස්කාර දැරිවියක්. එතකොට මේ කතාව එතනින් තමයි පටන් ගන්නෙ. අර පුද්ගලයාව හඳුන්වා දෙන්නේ මේ දැරිවි තමන්ගේ පෙම්වතා ලෙස. හැබැයි ඒකත් නීතියට අනුව වැරදි වැඩක්. මොකද මේ දැරිවි බාල වයස්කාරියක්. ඇයව අරගෙන තානායමකට යන්න කිසිදු නීතිමය අවසරයක් නැහැ. එතකොට ඒක නීති විරෝධී වැඩක්. මෙන්න මේ නීති විරෝධී වැඩේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරද්දී තමයි වෛද්‍ය පරීක්ෂකවරුන්ට සොයා ගන්න පුළුවන් වෙන්නේ මේ දැරිවි අවස්ථා ගණනාවකදීම මීට ඉහතදී යම් ලිංගික අතවරයන් වලට ලක් වෙලා තියෙනවා කියලා. ඒ ලිංගික අතවරයන් පිළිබඳව සොයා බලද්දී තමයි පොලිසියට ඇයි කට උත්තරයක් ලබා දෙන්නේ. මාව මුල් වතාවට අපයෝජනයට ලක් කළේ මේ අටමස්ථානාධිපති හේමරතන හාමුදුරුවෝ කියලා. ඊට පස්සේ අම්මගේ කට උත්තරේ ගත්තාම ඒකේ සඳහන් වෙනවා, ඔව් ඒක එහෙම වුණා, රුපියල් ලක්ෂයක් ඒ අපයෝජනය වෙනුවෙන් තමන්ට ලබා දුන්නා, මුදල් නැති නිසා දුවව හාමුදුරුවන්ට වික්කා කියන අදහස මතු වෙනවා. එතකොට අවස්ථා කීපයකදීම මේ සිද්ධිය සිද්ධ වෙනවා. මේ හාමුදුරුවෝ මේ අම්මට මුදල් ලබා දෙනවා. ඒ වගේම අනුරාධපුරයේ ව්‍යාපාරිකයා පිළිබඳව කතා කරද්දී ඒ ව්‍යාපාරිකයාත් මේ දැරිවිට ඒ විදිහටම අපයෝජනය කරනවා, අම්මට මුදල් ලබා දෙනවා. එතකොට මෙතන තියෙන ප්‍රශ්නය බාල වයස්කාර දැරිවියක් අපයෝජනයට ලක් කිරීමම පමණක් නෙමෙයි. මෙතන තියෙන බරපතලම ගැටලුව තමයි සිවුරක් ඇඳගෙන ලෝකෙට බණ කියන මේ තක්කඩියෙක් මේ තරම්ම බාල වයස්කාර දැරිවියක්ව අපයෝජනයට ලක් කිරීම. පසුගිය 22 වෙනිදා අනුරාධපුර උසාවියේදී මේ නඩුව ගත්තා. ඒ ගත්ත අවස්ථාවේදී සාක්ෂියක දැරියගේ අම්මගේ සාක්ෂියේ තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. මේ පල්ලේගම හේමරතන කියන මේ මහලු චීවරධාරියා මේ දැරිවිව අටවසරේදී වගේ වයස අවුරුදු 8 දී වගේ ලිංගික අපයෝජනය සඳහා ඉල්ලලා තියෙනවා කියලා ඉල්ලුවා කියලා. එතකොට මේ මෙතන මතුවෙන අනිත් කාරණේ තමයි මේ මේවන් පුංචි දැරියක්ව තමන්ගේ ලිංගික ආශාවන් සන්තර්පණය කර ගැනීම සඳහා බය නැතුව අහන්න ඉල්ලන්න තරම් මෙවුන්ට ආගමික බලයක් දේශපාලන බලයක් මුදල් බලයක් තියෙනවා. ඒ නිසා තමයි මේවා ඒ මිනිස්සුන්ට සල්ලි දීලා යටගහමින් සිද්ධ කරන්නේ. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි මේ භික්ෂුව ඔය දරුවගෙන් පමණක් සෑහීමකට පත් වුණාද කියන එක. මේ දැරිවිට පමණක්මද මේ ලිංගික අතවරය කළේ? එතනින් එහා ගිය කතාවක් මේකේ නැද්ද? අන්න ඒක තමයි විමර්ශකයන්ට හොයන්න තියෙන අනිත් කාරණේ. හැබැයි විමර්ශකයන් මේක හොයනවද නැද්ද කියන එක පිළිබඳව විශාල ගැටලුවක් මතුවෙනවා. මොකද මේ හේමරත්න හාමුදුරුවන්ට මේ භික්ෂුවට 22 වෙනිදා ඇප ලැබෙන්නේ පොලිසිය වරද නිසා. පොලිසිය තමන්ගේ රාජකාරිය හරියාකාරයෙන් ඉෂ්ට සිද්ධ නොකිරීම නිසා, ඒකේ තිබුණු අඩුපාඩුකම් නිසා තමයි ඔහුට නිදහස් වෙන්න ඇප ලැබෙන්නේ. ඒ සියල්ල සිද්ධ කරේ කාගේ හරි උවමනාවකට කියන සැකය ප්‍රශ්නය අපහමුවේ තියෙනවා. මොකද අටමස්ථානය කියන්නේ බලගත් තැනක්, මූල්‍යමය බලය තියෙන තැනක්, දේශපාලන බලය තියෙන තැනක්, ආගමික බලය තියෙන තැනක්. එතකොට මේ අටමස්ථාන හිමියන්ව, එසේ නැත්නම් මේ අටමස්ථාන චීවරධාරියාව නිදහස් කර ගැනීම සඳහා පොලිසිය හිතාමතාම මේ පරීක්ෂණ නිවැරදිව ගොනු කරන්නේ නැතිව නීතිපතිවරයා වෙත ලබා දුන්නාද කියන ප්‍රශ්නය ඒ ඇතුලේ තියෙනවා. ඒ වගේම නීතිපතිවරයා තමයි ආණ්ඩුව වෙනුවෙන් මේ දැරිවි වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ. මේ නීතිපතිවරයා එදා 22 වෙනිදා පෙනී හිටියේ නෑ මේ නඩුව වෙනුවෙන්. එතකොට පොලිසියේ ක්‍රියාකාරීත්වය එක පැත්තකින් ওই විදිහට තියෙද්දිත් මෙහෙම රතනව අත්අඩංගුවට ගන්න කියලා නියෝග නිකුත් වෙලා තියෙද්දිත් අත්අඩංගුවට නොගෙන රෝහලේ තියාගෙන හොරතල් වෙන්න ඉඩ සැලැස්සුවා. ඊට පස්සේ දැන් අද පැවති මාධ්‍ය හමුවේදී පොලිසිය මාධ්‍ය හමුවක් පවත්වන ලැබුවා. ඒකේදී පොලිසිය ප්‍රකාශ කරන්නේ හේමරතන වත්තඩංගුවට ගත්තා කියලා. හැබැයි අපි නම් දැක්කේ නැහැ හේමරතන වත්තඩංගුවට ගන්නවා. වකුගඩුවේ යරකේ මේකේ තියෙන හැම ලට්ටලොට්ටෙම රනිල්ට වගේ, හරියටම රනිල්ට වගේ, රනිල්ගේ වගේ සියලු දමනි සිරා වැඩ කරන්නේ නැතුව තමයි හිටියේ පහුගිය කාලේ. මේ අකමැ නඩුවෙන් නිදහස් වෙච්ච ගාම්ම පන්සලට ගියා කියලා තමයි ආරංචිය. එතකොට සියලු ලෙඩ රෝග නිදහස් වෙනවා තමන්ව නිදහස් වුණයින් පස්සේ. ඒක එහෙමම තියෙද්දි මේ වැඩ විට සමාජය තුල මතයක් නිර්මාණය කරන්න හදනවා. භික්ෂූන් වහන්සේලා කියා ගන්නා පිරිසක් එකතු වෙලා මේක ඇවිල්ලා එන්ජීඔ කතන්දරයක් කියලා. මේක මේ අටමස්ථානාධිපතිට නිර්වත් කරන්න නැත්නම් බුදුදහමට අපහාස කරන්න, බුදුදහම විනාශ කරන්න, අපකීර්තියට ලක් කරන්න NGO කාර්යෝ ටිකක් එකතු වෙලා, NGO කාර්යෝ, NGO සංවිධාන, NGO YouTube කාර්යෝ, මේ වගේ පිරිසක් එකතු වෙලා ගොතන බොරුවක් කියලා සමාජගත කරන්න උත්සාහ කරනවා. ඇත්තටම මේක ඒ විදිහේ වැඩක්ද නැහැ. මේක මේ සැලසුම් සාගතව එළියට ආපු එකක් නෙමෙයි. අහම්බයක් ලෙස අර දැරිවි අතුරුදහන් කියලා මව පොලිසියට දැනුම් නොදුන්නා නම් මේ කතාව අදටත් යට ගැහිලා තියෙන කතාවක් බවට පත් වෙනවා. ඒ නිසා මේක අහම්බෙන් එළියට ආපු එකක්. ඒ අහම්බෙන් එළියට ආපු කතන්දරේ බරපතලකම දැනිච්ච සමාජය මේ කතාවේ යුක්තිය ඉෂ්ට කරන්න අර දැරිවිට පෙනී හිටින එක තමයි මේ තියෙන්නේ. ඒකෙදි පෙනී හිටින පුද්ගලයා මොන ස්වරූපයෙන් පෙනී හිටිනවද කියන එක අදාළ වෙන්නේ නැහැ. හැබැයි මේ වෙලාවේ දැරිවිට අසාධාරණයක් වෙමින් නීතිය පල්ලේගමට අවශ්‍ය ආකාරයට ක්‍රියාත්මක වෙන්න ඉඩ නොදී යම්තාක් දුරකට නීතිය සාධාරණව ඉෂ්ට කරගන්න බලපෑම් සහගතව ඉන්නේ මේ සමාජය. මේ සමාජයේ එන්ජීඕ උනත් මොකු උනත් මේ නැගිටලා ඉන්න මිනිස්සු ටික තමයි මේ කතන්දරේ යට ගහන්න ඉඩ නොදී ඒක එළියට අරගෙන තියාගෙන සමාජය තුල කතා බහට ලක් කරමින් ඉස්සරහට අරන් යන්නේ. ඒ අතරතුරේ ආණ්ඩුවේ හැසිරීමේ ප්‍රශ්නේදී ඉතාම නිඳිතයි කියලා අපිට කියන්න පුළුවන්. ඒකට හේතුව තමයි පොඩි පොඩි මිනිස්සු අම්බුණාම හෙන සුන්දර කතන්දර කියමින් මාධ්‍යයට ඇවිල්ලා අපි අරුව ගත්ත මුව ගත්ත කියලා කියනවා. හැබැයි ළමා අපචාරයකදී ඒ සැකකාරයව අත්අඩංගුවට ගන්න ඇඹරෙන්න ඕනේ නැහැ නීතියට, පොලිසියට. මොකද ඒක බරපතල අපරාධයක්. ඒ නිසා පොලිසියට පුළුවන් එවන් කටඋත්තරයක් ලැබෙන මොහොතේ ඒ පුද්ගලයාව විමර්ශන කරන්නට කලින් අත්අඩංගුවට ගන්න. ඊට පස්සේ විමර්ශන කළා ඒක සාධාරණ නම් එළියට දාන්න පුළුවන්. හැබැයි මේ පොලිසිය සහ මේ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් මැදිහත් වීම කරේ නැහැ. ඒකෙදි අපට යලිත් මතක් වෙන කාරණයක් තමයි මේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක්ගේ ඥාතියෙක් බව මේ හේමරතන පිළිබඳව කතාබහේදී මතුවෙනවා. එතකොට ඒ සම්බන්ධතාවයන් මේකෙදි පාවිච්චි වුණාද කියන ප්‍රශ්නය තියෙනවා. කොහොම හරි දැන් අපි මේ හේමරතනගේ කතාව ඉදිරියේදී නැවතත් මේ නඩුව අසන්න නියමිතයි. ඇගේ මවටත් මේ හේමරතන හාමුදුරුවන්ටත් ඒ වගේම ව්‍යාපාරිකයටත් අර පෙම්බතා කියන තැනත්තාටත් එරෙහිව තමයි මේ නඩුව දැන් යන්නේ. මේකෙදි ප්‍රධාන චූදිතයා බවට පත් වෙනවා සහ වැරදිකාරයා බවට පත් වෙනවා මේ හේමරතන හාමුදුරුව. මොකද ඒකට හේතුව ඔහු ලිංගික අපරාධයක් කරා පමණක් නෙමෙයි බාලවයස්කාර දැරියක්ව මුදල් ගෙවා ලබා ගත්තා. ඒ වගේ කාරණා ගොඩක් තියෙනවා. එතකොට මේ කාරණේදී දැනට සාක්ෂි, දැරියගේ සාක්ෂි හරියටම ඇය ලබා දුන්නු කට උත්තර වලට අනුව පරීක්ෂණ කරපුවම ඒ සියලු දේවල් නිවැරදි බව තහවුරු වෙලා තියෙනවා. ඇයගේ ඒ මොහොතේදී ඒ සිදුවීම සිදු වුණයින් පසුව ඇය ඇඳ සිටි ඇඳම් පැළඳු කොහෙද වැළලුවේ, කොතනද තිබුණේ ඒවා හමු වෙලා තියෙනවා. ඇය කියපු කාරණා සියල්ල පරස්පරණ සියල්ල පැහැදිලි. ඒ නිසා පල්ලේගම හේමරතනගේ කාමරය පිළිබඳව සඳහන් කළ ආකාරය, ඒ තැනට ගිය මාවත පිළිබඳව සඳහන් කළ ආකාරය මේ කිසිවක් පටහැනි නැ, මේ ඔක්කොම නිවැරදි. එතකොට මේ සිදුවීමේ DNA පරීක්ෂණය කරලා එළියට ආවයින් පස්සේ සහ මේ දැරිවිගේ කට උත්තරය ඇතුලේ සහ මවගේ කට උත්තරය ඇතුලේ මේ සිදුවීම හේමරතන සිදු කළා කියන කතාව තියෙනවා. එතකොට නීතියට දැන් තියෙන්නේ පරීක්ෂණ කරලා පොලිසියට දැන් තියෙන්නේ මේකේ නිවැරදිභාවය සහ කවුද වැරදි කවුද නිවැරදි කියන එක පිළිබඳව ඔප්පු කරන්න. කෙසේ වෙතත් මේ දැරිවි අවස්ථා ගණනාවකදී පුද්ගලයන් කීප දෙනෙක් අතින් අපයෝජනයට ලක් වෙලා තියෙනවා. ඉතින් ඕක තමයි ඒ කතාව. දැන් අපි නැවතත් යන් දිලුම් අමුණුගමගේ සිද්ධියට. දිලුම් අමුණුගම ප්‍රකාශ කරන්නේ මේ ඉන්නේ ගණිකාවක් කියලා. ගණිකාවකගේ කට උත්තරයට අනුව මේ අනේ මේ බෝපැලයක් වගේ ඉන්න පල්ලේගම හේමරතන කියන භික්ෂුවව අත්අඩංගුවට අරගෙන තියෙනවා, රඳවා තබාගෙන තියෙනවා, හાર્ට් ඇටැක් හැදිලා තියෙනවා එතුමාට මේ බොරුව හින්දා, ওই වගේ කතන්දරයක්. කෙසේ වෙතත් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සමාජිකාවන් මේ ප්‍රකාශයට එරෙහිව නීති හමුවට ගියා. කිසි කෙනෙක් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශවයෙන් මේ සම්බන්ධයෙන් කියන්නේ නැතිව ඉන්න වෙලාවේ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ මේ සම්බන්ධයෙන් තමන්ගේ හඬ අවදි කරා. මේ බලයක් නැති, හඬක් නැති මේ දැරිවිට බලයක් සහ හඬක් ලබා දෙන්න. මේ නඩුව මේ ආකාරයට ඉහළට මතු නොවුණා නම්, සමාජයේ මේ නඩුව සම්බන්ධයෙන් කතා බහ නොකළා නම්, ඒ දැරිය වෙනුවෙන් පෙනී සිටියේ නැතිනම් බලයටයි නිලයටයි ආගමටයි දේශපාලනයටයි මේ ගැටලුව, මේ අපරාධය යට ගිහින් මේ දැරිවි වරදකාරිය වෙලා, එහෙම නැත්නම් දැරිවිගේ අම්මා වරදකාරිය වෙලා මේ වරද වෙනත් තැනකට පැටවිලා බොහොම හිමීට නිහඬ වෙලා යන්න තිබුණා. හැබැයි මේක සමාජය ඇස්සරිච්ච වෙ මොහොතක් වෙලා තියෙනවා. ඒ මොහොතේදී මේක ඒ ආකාරයෙන් වලලා දමන්නට බැරි තැනට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි මේ දිලුම් අමුණුගමගේ මේ අමන ප්‍රකාශය සම්බන්ධයෙන් ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක වෙච්ච නිදහස උදෙසා කාන්තාව ඔහුට එරෙහිව, ඔහුගේ ප්‍රකාශයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නෙ. දැන් අපි තවන් දෙමු. නිදහස් උදෙසා කාන්තා ව්‍යාපාරය වෙනුවෙන් හේමමාලි අබේරත්න සහෝදරියගේ අදහස් ප්‍රකාශ කිරීමට.
2: අද දවසේ අපි අපරාධයක වින්දිතයන් ආරක්ෂා කිරීම සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියට මේ පැමිණිලි කරන්න ආවේ ඔබ දකින්නැති මේ දවසේදී ලංකාවේ මාධ්‍යයක වාර්තා වෙලා තිබුණා. සර්වජන බලයේ ජාතික සංවිධායක දිලුම් මමුණුගම කරපු ප්‍රකාශයක්. දැන් මේ ප්‍රකාශය හරහා අපිට එක පැත්තකින් දකින්න හම්බ වෙන එක තමයි මේ දැරියන් සම්බන්ධයෙන් විශේෂයෙන් වින්දිත දැරියක් සම්බන්ධයෙන් කරන සාපරාදී ප්‍රකාශය. ඒතකොට මේ සාපරාදී ප්‍රකාශයක් කරන්න බලපාන එක හේතුවක් තියෙනවා අපි දකිනවා. මේ නඩුව එහෙම නැත්නම් මේ සිදුවීම විශේෂයෙන් අටමස්ථානාධිපති භික්ෂුව මේ නඩුවට සම්බන්ධ පුද්ගලයෙක් කියන කාරණය යට ගහන්න ඒක සමාජයෙන් තවදුරටත් සමාජය ඇතුළේ සංවාදයට භාජනය වෙන එක වළක්වන්න කරපු ප්‍රකාශයක් විදිහටත් අපිට මේක පේන්න තියෙනවා. සහ මේ වෙලාවේ ඇත්තම මේ වින්දිත දැරිය වෙනුවෙන් පෙනී හිටිනවා වෙනුවට මොවුන් විශේෂයෙන් මෙවැනි දේශපාලඥයින් මෙවැනි සමාජයට කරන පණිවිඩය හරහා එහෙම නැත්නම් මේගොල්ලෝ කරන මේ ප්‍රකාශ හරහා අපිට පේන එක තමයි එක පැත්තකින් අපි සමාජයක් මේ වෙලාවේ මේ අටමස්ථානාධිපති භික්ෂුව සම්බන්ධයෙන් මතුවලා තියෙන මේ තත්ත්වයට අදාළ ලොකු මැදිහත් වීමක් කරමින් ඉන්නවා. මේ මැදිහත් වීමට ආණ්ඩුව හරි බලධාරීන් හරි එහෙම නැත්නම් ඒ ආයතන හරි ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එකත් අපිට පැහැදිලිවම පේනවා. මොකද සද්දේ වහලා ඉන්නේ ඔක්කොම. ඔක්කොම සද්දේ වහලා ඉන්නේ, ආයතන සද්දේ වහලා ඉන්නේ, මාධ්‍ය සද්දේ වහලා ඉන්නේ. අපි මේක විශේෂයෙන් මතු කරන්න ඕනේ මේ සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් අපි දැකලා නැහැ. අපේ රටේ මාධ්‍ය මේක සම්බන්ධයෙන් වාර්තාකරණයක් කරනවා. ඒ වාර්තාකරණය කරන්නේ නැත්තේත් උඩින් එන බලපෑම් වලට කියලා අපි අනිවාර්යෙන් අපිට විශ්වාසයක් තියෙනවා. නීතිය හැමෝටම සාධාරණයි කියලා කිව්වට නීතිය හැමෝටම සාධාරණ වෙලා නැහැ. ඒකත් මේ ප්‍රකාශය හරහා අපිට පේනවා. ඒ වගේම මේකෙන් අගතියක් සිද්ධ වෙනවා ඒ දැරියට. ඒ අගතිය සිද්ධ වෙන්න බලපාන්නේ මේ සමාජය පිළිගන්නේ නැහැ කියන සමහර මත එහෙම නැත්නම් එහෙම අදහස් සහිතව ඉදිරිපත් කරන ප්‍රකාශයක් තමයි මේ පුද්ගලයා මේ ඉදිරිපත් කරන්නේ. නිසා මේකෙන් ඒ දැරියට අගතියක් වෙනවා, නඩුවේ සාක්ෂිකරුවන්ට අගතියක් වෙනවා. ඒ වගේම මේක සාපරාදී ප්‍රකාශයක්. මේ සාපරාදී ප්‍රකාශය හරහා සිද්ධ වෙන එක තමයි තවදුරටත් ඒ දැරිය සමාජය ඇතුළේ අපයෝජනයට ලක් වෙනවා. කවුරු හරි හිතනවා නම් අපයෝජනයට ලක්වීම කියලා කියන්නේ ලිංගික වශයෙන් අපයෝජනයට ලක්වීමක් විතරයි කියලා අපි කියනවා නෑ. ඇයි අපයෝජනයට ලක් වෙනවා කියලා කියන්නේ වින්දිතේ අපයෝජනයට ලක් වෙනවා කියලා කියන්නේ මෙහෙම මතයක් ප්‍රකාශ කිරීමත් අපයෝජනයක්. ඒ නිසා මේ தত্ত্বය වෙනස් කරන්න සමාජ මතයක් හදන්න ඕනේ. සහ මේ වෙලාවේ මේ නඩුව හෙට දවසේදී නඩුව අනුරාධපුර උසාවියේදී විභාගයට ගෙනෙනවා. මේකට අදාළ කරන සමාජය තුලින් හැදෙන ආందోళన යට කරන්න ඊයේ දවසේදී මේ ප්‍රකාශය කරා කියලා විශ්වාසයකුත් අපිට තියෙනවා. ඒ නිසා අපි මේ සමාජයේ ජීවත් වෙන මිනිසුන්ගෙන් මේකට මැදිහත් වෙන පුද්ගලයින්ගෙන් මේවට විරුද්ධ වෙන අයට අපි කියනවා මෙවැනි ප්‍රකාශ වලින් සැලෙන්නේ නැතුව මෙවැනි ප්‍රකාශ උඩට එන එක වළක්වන්න අදාළ කරන සමාජ බලයක් නිර්මාණය කරන්න මුළු සමාජයක් ඇතුළේ වින්දිතයන් බවට පත්වුණු දරුවන් දැරියන් සම්බන්ධයෙන් සමාජ කතිකාවක් හදන්න. ඒක අනුරාධපුරයේ දැරිය සම්බන්ධයෙන් විතරක් නෙවෙයි මේ මුළු සමාජය ඇතුළේම අගතියට පත්වෙච්ච දරුවන් වෙනුවෙන් ඒක අපි හදන්න ඕනේ. මොකද මේ රටේ මේ බලය තියෙන කට්ටිය දිලුම් මමුණුගම කියන්නේ බලය තියෙන පුද්ගලයෙක්. ඒ බලය තියෙන පුද්ගලයෙක් මොනවා හරි දෙයක් කියපුවාම සමාජයේ විශ්වාසයක් හැදෙනවා. ඒක තමයි මෙතන මේ කරන්නේ. ඒ විශ්වාසය පදනම් කරගෙන මේක ඇත්ත සිදුවීම යට ගහනවා. ඒ ඇත්ත සිදුවීම යට ගහන්න කරන මෙවැනි ප්‍රකාශ වලින් මේ නඩුවට බලපෑමක් කරන්න තමයි මේගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මෙතනින් ආරක්ෂා වෙන්නේ වින්දිත යනවේ. මෙතනින් ආරක්ෂා වෙන්නේ මේකට අදාළ කරන සමහර පුද්ගලයෙක්. ඒ නිසා අපි විශ්වාස කරනවා මේවැනි තත්ත්වයන් වෙනස් කරන්න ඕන කරන සමාජ මතයක් අපි ගොඩනගන්න ඕනේ. ඒ සමාජ මතය ගොඩනැගීම වෙනුවෙන් අපි ආණ්ඩුවටත් බලපෑමක් කරනවා, අදාළ ආයතන වලටත් බලපෑමක් කරනවා, දේශපාලඥයින්ටත් බලපෑමක් කරනවා, සමාජයටත් බලපෑමක් කරනවා. මේ වෑයම සමාජයට ඒ බලපෑම කරන්නේ.